0: 3ZZ 92.3 FM.
1: 3ZZ anu dekai dasama tuna FM.
2: Me 3ZZ ගුවන්විදුලියේ සිංහල සේවය. FM 92.3.
3: ආයුබෝවන් වාසනාවන්. 3ZZ ගුවන්විදුලියේ සිංහල අංශයේ මෙවන සවතරු වැඩසටහනටයි ඔබ මේ සවන් දී සිටින්නේ.

0: சுந்தரி ராத்திரிக்க சங்கீதம் யோராவா சனு தரும் எஃப்எம் தரங்கமாலா 105.3 2024 අගෝස්තු මාසේ 27 වෙනිදා බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ උතුම් ඇසළ මංගල්‍ය වන මැදමහනුවර දළදා පෙරහැර පසුගිය 18 වෙනිදා ආරම්භ වූවා. 18 වෙනිදා සිට 22 වෙනිදා දක්වා කුමල් පෙරහැර පවත්වන අතර 23 සිට 27 වෙනිදා දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වේ. 27 වෙනිදා අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන අතර 28 වෙනිදා දහවල් පෙරහැර නිමාවට පත් වෙනවා. පසුගිය සතියේ කතා කළා වගේම මේ සතියේත් අපිට කතා කරන්න සිදුවන්නේ කනගාටුදායක ආරංචියක්. ඒ අපට මුතුමිනක්සේ සිටි ආචාර්ය විසරද නන්දා මාලිනියන්ගේ දෙයින් සමු ගැනීමයි. බුදුසාදු මම සමන් වෙලාක් වෙන්නම්. ළමා ගීතය ගායනා කිරීමෙන් පසුව ඇය ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා මණ්ඩපයේ වැඩ කළ අතර එහි සේවය කළ ආචාර්ය පණ්ඩිත WD අමරදේවයන් විසින් ඇයව ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය වන රන්මුතු දූව චිත්‍රපටියට නාරද දිසාසේකරයන් සමග ගායනා කළ ගලන ගඟක ජීවිතේ පසුවීම් ජායනය සඳහා තෝරාගෙන ලැබුවා. එයින් පසුව තමත් ජනප්‍රිය වූ අතර ගීත 10,000කට වඩා වැඩි ගීත ප්‍රමාණයක් ගායනා කරනු ලැබුවා. ඇය අපට ඒ දායාද කර දුන් ගීත සදා අමරණීයයි. ඇය මිය යන විට 83 වැනි උපන්දිනය ළඟා වෙමින් තිබුණා. සම්මාන රැසකට හිමිකාරත්වය ලැබූ ඇයගේ අවසාන කටයුතු ඇයගේම අවසන් කැමැත්ත අනුව සිදු කරනු ලැබුවා පසුගිය සෙනසුරාදා. අපි එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉතින් දයාප්‍රසන්නනි, මෙවන් දුක්පර අවස්ථාවක ඔබ හා ගුවනින් හමුවීමට සඳතරු තුලින් එකතු වන මා ධර්මපාල කොඩිකාරක් සුපුරුදු සෙනෙහසෙන් යුතුව පිළිගන්නා ඔබව ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ග්‍රාමිණී නාරන්පනාව.

දැයින් සමුගත් ආචාර්ය විසරද නන්දා මාලනියන් සංගීත දිවියට පාතපත් ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා මණ්ඩපයට ගායනා කළ බුදුසාදු ළමා ගීතය සමගයි. ඩී.ඩී. ඩැනි සංගීතවත් කළ එම ගීතයේ පද රචනය අශෝක කොළඹගේ විසින්.

එවකට ලංකා ගෝවිඳුරි සංස්ථාවේ සේවය කළ ආචාර්ය පණ්ඩිත අමරදේව සූරීන් විසින් ඇයව රන්මුතු දූව ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටයේ පසුවන් ගායනට තෝරා ගනු ලැබුවා. නාර්ද දිසාසේකරයන් සමග ගායනා කළ එම ගීතය ගලනකඟක ජීවිතේ පද රචනය ශ්‍රී චන්දරත්න මානවසිංහයන් විසින්, සංගීතවත් කළේ ආචාර්ය පණ්ඩිත් අමරදේව.

අනුරාධා සිරිරත්නයන් විසින් පදවැල් සකස් කර අපේ කතා නායිකාව විසින් සංගීතවත් කළ බුදුගුණ ගීතයක් සිතට දැනෙන විදියට ඇය ගායනා කළා. බුදු කරුණා දැස දෙමි.

ආචාර්ය විසරද මාළලියන් විසින් ගායනා කළ සුදුහාමිනේ ගීතය වයවුරුද කාන්තාවක් තනිව සිටිට විතුදී ඇතිවන සිතුවිලි සමුදායක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පද රචනය සිදු කළා. සංගීතවත් කළේ නන්දා මාළලියන්මයි.

එවගේම එතුමිය විසින් ගායනා කළ උඩගුලියන් ගොතා බදින ජනප්‍රිය ගීතය ඩෝල්ටන් අල්ලිස් සූරින් විසින් රචනා කරන ලද හා ආචාර්ය පණ්ඩිත අමරදේවයන් විසින් සංගීතවත් කළ ඇතැම් උඩගුලියන් සමාජයේ ජීවත් වන ආකාරය පිළිබිඹු කරමින් රට විනිවිදුන් රණවිරුවන්ට පූජෝපහාරයක් වේවා කියලයි ඇය ගායනා කරන්නේ.

විශේෂයෙන්ම පොදු ජනයා වෙනුවෙන් එය ගීත ගායනා කරා. සත්‍යයේ ගීතේ පවන වැනි ගීත ඒට නිදසුන් වශයෙන් දක්වන්නට පුළුවන්. අපේ මතකයෙන් සදා ඉවත් නොවන මේසා විශාල සේවයක් කළ එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

ගාමිණී නාරම්පණාව විසින් තෝරා එවන ලද මෙම ගීතයේ අපාතරින් විය වූ ගිය ඒ උත්තමාවිය සිහිපත් කරමින් ඇයට ගෞරව දක්වමින් ගුණට මුසු කරන්නේ අම්මාවරුන්ගේ ගීතයයි. ධනමත්‍රි ගමගේයන් විසින් රචනා කරන ලද ගීතයේ යස ඉසුරු චිත්‍රපටයේ පසුගුණ ගායනයක්. සංගීතයේ ආචාර්ය විස්පේමිතිරි කේමදාසයන්, ආචාර්ය විසරද නන්දා මාලිනියන්ගේ හඬ පෞරුෂයයි මේ.

පෙරහැර පැවැත්වීමේදී උඩරට පහතරට සබරගමු වැනි නැටුම් කණ්ඩායම් ගිනි කෙලි කසකාරයෝ ආදී නොයෙකුත් මිනිසුන් විසින් කරන ක්‍රියාකාරකම් කිසිම මුදලක් නැතිව දන්ත ධාතුන් වහන්සේ පරිස්සමෙන් වැඩම කරන සිව්පාවෙකු ගැනයි මේ කියන්නේ. ඒ තමයි මිය පරලෝගිය නෙදුම්ගමගේ නෙදුම්ගමුවේ ඇතා පිළිබඳවයි. ඒ වගේම ඊට ප්‍රථම දළදා කරඬුව වැඩම කරන ලද රාජා ඇතත් අපි මෙහිදී පිළිපත් කරමු. දළදා කරඬුව වැඩම කරන සීලමුව ඇතුන් අපි අපගේ උපහාරය දක්වමු. තිරිසන් සතුන් වුණත් ඔවුන් තම රාජකාරිය අකුරටම සිදු කරනවා. මේ නෙදුම්ගමුවේ ඇත රජු පිළිබඳවයි.

0: මේ ත්‍රීජබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: ජය ශ්‍රීමා බෝරදුන් පිළිබඳව මේ සෝමතිලක ජයමහා ගායනා කරන ලබන්නේ නන්දලාල් තිලක් මගලාගම විසින් රචන රචිත ගීතයක්. සංගීතයේ සෝමතිලක ජයමහා.

ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන් සඳ තරතුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු විදේශීයක සිට හෝ සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණවල නඩු සඳහා සාක්ෂි ලබා දීමට යයි. ශ්‍රී ලංකාව තුල හෝ ඉන් පිටත ඕනෑම ස්ථානයක සිට ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධතා උපයෝගී කරගනිමින් වීඩියෝ හරහා සාක්ෂි ලබා ගැනීමට හැකිවන පරිදි අධිකරණයට බලය ලබා දෙමින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ අදාළ විධි විධාන සංතෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණ කොට තිබෙනවා. නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති සිවිල් නඩු විධාන සංශෝධන සංග්‍රහය පනත් කෙටුම්පත් සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බැවින් ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට අධිකරණ ඇමැති අර්ථන නානායක්කාර ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. රටට නීති හදන පාර්ලිමේන්තුව රටේ නීතිවලට පිටින් ගොස් ඇති බව විගණන කාර්යාලය කියයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා පාර්ලිමේන්තුව විසින් සම්බන්ධ කොට ඇති නීතිවලට පිටින් පාර්ලිමේන්තුව කටයුතු කරන බවට ජාතික විගණන කාර්යාලය චෝදනා කරනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා 2024 අංක 44 දන්න මූල්‍ය කළමනාකාර පනත් හඳුන්වා දී ඇති නමුත් තවත් පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ වසර 70ක් පමණ පැරණි 1953 අංක 9 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පනත අනුව බවද එම කාර්යාලය පවසනවා. රජයේ ආයතනවල සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීමේ බලය මූල්‍ය කළමනාකරණ සවතින් මුදල් අමාත්‍යවරයා සතුවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඒ ගැන අවධානය යොමු නොකොට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට බඳවා ගැනීමේදී වෙනත් රජයේ ආයතනවල මෙන් විශේෂ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ උපදෙස් ස්වභාව මගින් පමණක් එය සිදු කරන බවත් පවසන විගණන කාර්යාලය එමගින් විධිමත් පසුබිමක් සිදු නොකරන බවත් පෙන්වා දෙනවා. මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ හිටපු කතානායක නියෝජ කතානායක හා කාර්ක සභා සභික සහ උසස් නිලධාරීන් සීමාවකින් තොරව ඔවුන්ගේ වාහනවලට ඉන්ධන ලබාගෙන ඇති බව ඉන්ධන ලබාගෙන ඇතැයි හෙළි වී තිබෙනවා. මහින්ද යාපා අභයවර්ධන මහතා කතානායක ධූරයේ දරු කාලයේ 2023 හා 2024 වසර දෙකේදී ඔහුගේ වාහනවල ඉන්ධන වෙනුවෙන් පාර්ලිමේන්තුව රුපියල් කෝටි 4000ක මුදලක් වැය කොට ඇති අතර නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ පුද්ගලික මෝටර් රථයට රුපියල් 185ක ඉන්ධන වෙනුවෙන් පාර්ලිමේන්තුව මුදල් වැය කොට තිබෙනවා. ඒ හැර

0: අර්බෙන්තුවේ ඉහළම විධායක නිලධාරීන් තිදෙනකු නීතියට පිටින් ගොස් තීරුබදු රහිත මොඩරත බලපත්‍ර ලබාගෙන ඇති බවද විගණන වාර්තාවේ දැක්වෙනවා. මෙම තත්ත්වය යටතේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පනත වර්තමානයේ පවත්නා නීති රීතිවලට යටත්ව සංශෝධනය කිරීමට හෝ එම පනත අවලංගු කර පවතින නීතිවලට යටත්ව පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය හා සේවක කළමනාකරණය කිරීමට පීවර ගත යුතු ඇතැයි ජාතික විගණන කාර්යාලය රජයට නිර්දේශ කර තිබෙනවා. පසුගිය වසර තුළ අලි මරණ 2353 අලි ගහණය 7400 දක්වා ඉහළට. පසුගිය වසර පහක කාලය තුළදී ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 2353ක් ඝාතනය වී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණාංශය පවසනවා. එසේම එම කාලය තුළ ශ්‍රී ලංකාව අලි ජනගහනය 7400 දක්වා වර්ධනය ඇතිව වැඩිම අලින් ප්‍රමාණයක් පොළොන්නරුවේ වනජීවී කාර්යාලයෙන් වාර්තා වන බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරී ප්‍රකාශ කළා. අලි මරණවලට ප්‍රධාන හේතුව අලි මිනිස් ගැටුම හා අනෙකුත් මානුෂීය ක්‍රියාකාරකම් බව සඳහා කරන එම දෙපාර්තමේන්තුව මේ වසරේ පළමු මාස 7 වාර්තා වී ඇති අලි මරණ සංඛ්‍යාව 204ක් බවද පවසනවා. වෙඩි තැබීම්, ඉදිරි සැර වැදීම්, අක්කපටස් පිපිරීම්, දුම්රි අනතුරු වලින් වගාලින් වලට වැටීමෙන් විෂ ශරීර ගත වීමෙන් හා වෙනත් අනතුරු වලින් මෙම අලි මරමුවට පත් වී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණාංශය ප්‍රකාශ කරනවා. එමෙන්ම පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාව කිසිදු රටකට අලින් පරිත්‍යාග කර නැති බවද ඔවුන් පවසනවා. මහා පුස්තකාලයක් තිබුණත් පාර්ලිමේන්තුවේ පොත් කියවා නැති බව හෙළිවේ. මැතිඇමතුන්ගේ පාවිච්චිය සඳහා පවත්වාගෙන යන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පුස්තකාලය ප්‍රයෝජනට ගන්නේ මැතිඇමති 225 දෙනා අතරින් ඉතා සුළු පිරිසක් පමණක් බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ බිම් මහලේ සහ පළමු මහලේ වර්ග අඩි 16000ක් පමණ භූමි ප්‍රමාණයක පවත්වාගෙන යන ලබන වායු සමීකරණය කරන ලද මෙම පුස්තකාලයේ විමර්ශනාංශය බැහැර දෙන අංශය හා පරේක්ෂණාංශය වශයෙන් කොටස් තුනකින් සමන්විත වෙනවා. පොත් 34000කින් යුත් මෙම පුස්තකාලයට 2020 සිට 2024 දක්වා කාලය තුළ රුපියල් ලක්ෂ 29ක් වටිනා විවිධ වර්ගයේ පොත් 1472ක් මිලදී ගෙන ඇති බවද වාර්තා වෙනවා. පාර්ලිමේන්තුවේ සිටි බර්නඩ් සොයිසා, අනුර බණ්ඩාරනායක, එන්.එම්. පෙරේරා, ලක්ෂ්මන් ජයකොඩි, අගමැති ආර්. ප්‍රේමදාස ආදී ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් සිය කතා සකස් කර ගැනීමට පාර්ලිමේන්තු පුස්තකාලය භාවිතා කළා. එහෙත් වර්තමාන කාලයේ මැති ඇමතිවරුන් විරුද්ධවාදීන්ට චෝදනා කරමින් ඔවුන්ගේ වැරදි දක්වමින් කතා කරනවා මිස සාරවත් කතා ඔවුන්ගෙන් ප්‍රකාශන වන්නේ පොත්පත් කියවීමෙන් වැළකී සිටීම නිසා යයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රකාශ කළා.
1: ලංකාවේ තොරතුරු වෙතගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්ලද පුවත් තෙස්රෙන් තොරතුරු ගෙනාව මම ධර්මපාල කොටිකාරගි ආයුබෝවන්.
2: ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙන අපලෙමු මිනිස් ජීවිතය වඩාත් අර්ථවත් ලෙස ගෙන යන්නට හැකිනම් එය අපේ මෙරළුව හා පරලොව ජීවිතය සැපවත් කරගන්නට හේතු වෙනවා. අප භෞතිකව ලබා ගන්නා දේවල් අපේ ජීවිතවලට කොතරම් බලපෑම් කරනවද? අප සුපුරුදු පරිදි ඔබ වෙත ගෙන එන ගී පොකුරෙන් අද කතා කරන්නට අදහස් කළා ජීවිතයේ යථාර්ථය හා ආධ්‍යාත්මික ජීවිතය ඇති වැදගත්කම ගැන කියවෙන ගීත කීපයක් පිළිබඳව. අප කිතරම් දේවල් වලට ආශා කළත්, කිතරම් වස්තු මිලමුදල් රැස් කරගන්නට උත්සාහ කළත් එම දේවල් සදාකාලික නොවන බවත්, මායාවී දුක දකින සීමාවේ ඥානාලෝකී ලබා ගන්න ඔබ අප නැනවත් යුතු බව අප අද තෝරාගත් පළමු ගීතයෙන් පසක් කර දෙනවා. ගීතේ ගායනයේ විශාරද නීලා වික්‍රමසිංහ.

තණ්හා ආශාවල බැඳී අප යන මේ ගමනේ සාර්ථකත්වයක් තිබේද? සැපත සොයා ගෙවා යන මේ දිවි කතරේ කෙළවර කෙසේ වේද? ජීවිතේ මුහුණ දෙන විවිධ උස් පහත් වීම් සමග අඳුරෙන් ගැලවී කෙසේද එළිය සොයාගන්නේ? ජීවිතයේ යථාර්ථය තේරුම් කර දෙන මෙම ගීතය මඩවලිස් රත්නායකයන්ගේ පද රචනයක්. සංගීතවත් කොට ඇත්තේ ලයනල් අල්ගම ශූරයන් විසිනි. ගායනයේ ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේවයන් කෙනි.

ඉතින් අපි අද කතා කරමින් සිටියේ ජීවිතය හා ඒ යථාර්ථය තේරුම් ගන්න කෙසේද යන්න ගැන කියවෙන ගීත කීපයක් ගැනනේ. අප ඉපදුණු දා සිට මේ යනතේ ගත කරන මෙම ජීවිතය කොතරම් කෙටිද? ඒ කෙටි මාවතේ සැරිසරන අප තණ්හාවෙන් වෛරින් බැඳෙමින් කුමක් රැගෙන යන්නද මේ උත්සාහ කරන්නේ? ඉතින් අහලා බලන්න, අප සියලු දෙනාම මේ දිග සංසාර ගමනේ ඇවිල්ලා ඉන්නේ කොතනටද කියලා. ගීතයේ ගායනයේ විශාරද නන්දා මාලිනී, පද රචනයේ මහාචාර්ය සුනිල් ආරිරත්න, සංගීතයේ සේන වීරසේකර විසිනි.

අප මිතුරු ගාමිණී තවත් ගීතයක් තෝරාගෙන ලැබුවා. ඒ ගායිකා දමයන්ති ජයසූරිය විසින් ගායනා කරනු ලබන ආමග කෙටි යා යුතු දුර විශාලයි. මෙසේ පදවල සකස් කළේ ගීත රචක කුලරත්න ආර්යවංශයන්, සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්.

0: Reachables at Guan Vitulie, Singhala Savior. FM Anu Dekai Tashmatuna.
1: Minis Kamu Vilandan Karanabe, Kasi Walter Ganabe, Kasi Walter Dinate. Missikiane, Sandataru at a Stana, Kereganiama Tupakari Karana, Gamini Narampana. Oh, Visin Toragat Memagite, Acharya Vikratnayagan, Visin Sangeetha Katta Gayana Kun Labanawa. ගීතේ පදවැල් අප අතරින් අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්.

මල්ලහුරක් තියෙන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ කොහොම හිතයි ගන්නට මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ.

0: ඔබගේ සමගින එන ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සහයෙන් මහේන්ද්‍ර කාලිංග මුදලි. වැඩසටහන සම්පාදනය කර ඔබගේ සමගින යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙවන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගේ සමගින යන්න ආයුබෝවන්.
1: ආයුබෝවන්.